0: 3ZZZ 92.3 FM. 3ZZZ
1: 92.3 FM. මේ 3ZZZ ගුවන් විදුලිය සිංහල සේවයයි. FM 92.3.
2: ආයුබෝවන් වාසනාවන්. 3ZZZ ගුවන් විදුලිය සිංහල අංශයේ මෙවන සදතරු වැඩසටහනටයි ඔබ මේ සවන් දී සිටින්නේ.

0: సంగురుగాత్రిక సంగీతం యహోరావా సంగతారు ఎఫ్ఎం తరంగమాల 95.3
1: අද 2026 වසරේ ඇසළ මාසයේ 23 වෙනිදා බ්‍රහස්පතින්දා මේ පින්බර ඇසළ මාසයේ සුන්දර රාත්‍රියක සුන්දර හෝරාවක් ඔබහා ගත කරන්නටයි අපි සූදානම් වන්නේ. ඇසළ මාසයේ යනු අපිට ඉතාම වැදගත් මාසයක් බව අපි කලින් සඳහන් කළා. සිද්ධාර්ථ යුවරජතුමා ගිහිගෙය අත්හැර තපසට ගිය දවස රාහුල කුමරු උපන් දවස ඇසළ පුර පසළොස්වක පොහොය දිනකයි. සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම්පරා දඹදිව මහා මායා දේවිය කුස උපන් සිදුහත් කුමරු ළමා කාලයේ සිටම සත්‍ය සොයා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරුවා. පරිසරයෙන් ලැබුණු අත්දැකීම්, නෑදෑයන්ගෙන් ලැබුණු අත්දැකීම් අනුව යසෝදරා දේවිය ඔහු සරණ පාවා ගත්තත් සත්‍ය සේවීම අතහැරියේ නෑ. ගිහිගේ පිළිබඳ කලකිරීම ඔහු තුළ නිතර නිතර වර්ධනය වෙමින් පැවතුණා. ඒ සඳහා යසෝදරා දේවිය එම නැත්තම් බිම්බා දේවිය ඔහුට මහෝපකාරී සේවයක් ඉටු කළා. ඒ කවදාවත් කිව්වේ නැහැ ඔබ සත්‍ය සොයා යන්න එපා කියලා. හිතට දුකක් දැනුණත් ඇය එතුමා දිරිමත් කළා. ඒ සත්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ අභිනික්‍රමණය හේතුවෙන් ඊට අවුරුදු 6කට පසු සම්මා සම්බුද්ධත්වයට පත් වී බොහෝ ජනී ජනයා නිවන් මගට යොමු කළා. ඒ වගේම අනිත් ජනයා යහපත් ජීවිතයක් ගත කරන්නට අවවාද අනුශාසනා තම බෞද්ධ දර්ශනයෙන් දේශනා කළසේක. ඒ වගේම ඇසළපුන් පොහෝ හිතට දුකක් දැනුණත් ඇය එතුමා දිරිමත් කළා. ඒ සත්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ අභිනික්‍රමණය හේතුවෙන් ඊට අවුරුදු 6කට පසු සම්මා සම්බුද්ධත්වයට පත් වී බොහෝ ජනී ජනයා නිවන් මගට යොමු කළා. ඒ වගේම අනිත් ජනයා යහපත් ජීවිතයක් ගත කරන්නට අවවාද අනුශාසනා තම

0: ශ්‍රී දන්තධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර වීම සිදු කරෙත් ඇසළ පුර පසළොස්වක පෝය දාදසකයි. ඒ කීර්ති මේඝවර්ණ රජතුමා කාලයේ. ඉතින් දෑබර අසන්නනි, මෙවැනි පින්වන්ත මාසයක ඔබට සංගීතමය හෝරාවක් ගෙන එන්නට ලැබීම ගැන සතුටු වන අතර ඒ සඳහා සඳතර තුළින් ඔබ හා එක්වන මම ධර්මපාල කොඩිකාරි සුපුරුදු සෙනෙහසින් යුතුව පිළිගන්නම් ඔබව. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

යසෝදරා දේවිය පිළිබඳව පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන් විසින් රචිත මෙම ගීතය ගායනා කරනු ලැබුවේ ප්‍රවීණ ගායක කරුණරත්න දිවුල්ගණී විසින්, සංගීතවත් කරේ HM ජයවර්ධන සූරියෙන්.

ගලදාගමනය පිළිබඳව ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා විසින් මෙසේ ලියා තිබුවා. මහාචාර්ය සනත් තන්දසිරියන් විසින් එම පදමාලාව සංගීතවත් කොට ගායනා කරනු ලැබුවා. ඒ උත්තම දළදා වහන්සේ පිළිබඳව

සෑම දශකයේ ඉතාත් ජනප්‍රිය වූ මේ දේශපාලන ගීතය ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් විසින් ගායනා කරන ලද්ද. පෙර රජදරුවන් සහ අපේ මුතුන් මිත්තන් ඔවුන්ගේ ප්‍රාණවායුව ලෙසින් සැලකූ අපේ මව්බිමලන් මේ පදවැල් කොතල් තිබුණේ ලෙස්ලි බොසේදු සූදීන් විසින්.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු. රෝහණ විජේවීරගේ පවුලේ නඩත්තුව තවමත් රජයෙන්. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පවුලේ නඩත්තුව සඳහා රජය වසර 35ක් තිස්සේ රුපියල් 2,60,78,000 මුදලක් වැය කොට ඇතැයි පෙරේදා එනම් 21 වෙනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මයා ඇයගේ තෙවැනි දියණිය වෙනුවෙන් රජය තාමත් මාසකට රුපියල් 153,000ක් වැය කරන බවද අජිත් පෙරේරා මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගා තිබූ ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරේ සඳහන් වුණා. 1989 නොවැම්බර් මාසයේ රෝහණ විජේවීර ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ හා දරුවන් ඇතුළු පවුලේ 6 දෙනෙක් නාවක හමුදාව භාරයේ ත්‍රිකුණාමලයේ චීනවරායේ නාවක හමුදා කඳවුරේ වසර ගණනාවක් රඳවා සිටියා. පසුව ඔවුන් වෙලිසර නාවික හමුදා කඳවුරට ගෙනෙනු ලැබුවා. තවමත් චිත්‍රාංගනී හා තවත් එක් දේනියක් ජීවත් වන්නේ නාවක හමුදා නිවසක බවයි දැනගන්නට තිබෙන්නේ. ජාතික ජන බලවේග ආණ්ඩුවේ 3 වෙනි අයවැය නොවැම්බර් 12 වෙනිදා ප්‍රාග්ධවන වියදම ට්‍රිලියන 2ක්. ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ 3 වෙනි අයවැය ලබන නොවැම්බර් 12 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවන ඉහළම ප්‍රාග්ධන වියදම මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. ඒ අනුව 2027 වසර සඳහා වෙන් කිරීමට අපේක්ෂිත ප්‍රාග්ධන වියදම රුපියල් 2,00,000,000ක් බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. මෙය 2025 වසරේ ප්‍රාග්ධන වියදමට සාපේක්ෂව 48%ක දැවැන්ත වර්ධනයක් බවද ඔහු පැවසුවා. මෙවර අයවැය මගින් අපනයන ආරුවන් හා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා විශේෂ සහන රැසක් ලබා දීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම සඳහා වූ යෝජනාද ඇතුළත් වනු ඇතැයිද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළා. ලබන වසරේ අයවැය සකස් කිරීම භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිදු කරගෙන යන අතර මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා සෑම අමාත්‍යාංශයකම ඇමතිවරයා සහ නිලධාරීන් අමාත්‍ය වශයෙන් වෙන වෙනම කැඳවා මේ දිනවල සාකච්ඡා කරමින් අදහස් හා යෝජනා ලබා ගන්නා බවද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. 2027 රජයේ වීදම ඇස්තමේත්තු ඇතුළත් විසර්ජන පනත් කිරීමට පළමුවර කිරීම සඳහා ඔක්තෝබර් 7 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විසර්ජන පනත් කිරීමට දෙවෙනි වර කිරීම හෙවත් අයවැය කතාව නොවැම්බර් 12 වෙනිදා සිදු කරනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වෙනිදා සිට 20 වෙනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය 3 වෙනි වර කියවීම හෙවත් කාර්ක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළා. අල්ලස් ගණදෙනුවක සැකකරුවන් සොයා අල්ලස් කොමිසම ඔස්ට්‍රේලියාවට. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක සැකකරුවන් සහ සාස්තිකරුවන් සොයා අල්ලස් කොමිසමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජූලි 20 වෙනිදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව කොමිසමේ ආරංචි මාර්ග පවසනවා. මෙම අල්ලස් මුදල ප්‍රේෂණය වූ බව කියන බැංකු ගිණුමේ හිමිකරුවන නිමල් පෙරේරා යන අය ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවට කොමිසම සොයාගෙන තිබෙනවා. එමෙන්ම මෙම අල්ලස් සිද්ධියේ ප්‍රධාන සැකකරුවන පසුගියදා ජීවිතක්ෂයට පත් වුණු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකානා සෝමමාල් විජේනායකද ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර ඇයගේ සහ නිමල් පෙරේරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා නියෝග ලබාගෙන තිබෙන බවද වාර්තා වෙනවා. මෙහි තවත් සැකකරුවෙකු වන හිටපු ඇමති චමල් රාජපක්ෂ මහතාගේ පුත් සමින්ද්‍ර රාජපක්ෂද විදේශ ගතව සිටින අතර ඔවුන්ට කොටුව ප්‍රධාන මරිසාත් අධිකරණය මගින් වරෙන්ත නිකුත් කර තිබෙනවා. මෙම අල්ලස් සිද්ධිය ගැන අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මරිසාත් අධිකරණය පසුගියදා නඩුව පැවරණු ලැබුවා. ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලින් මාස 7කට 1,505ක් මරුට. මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා සිට පසුගිය ජූලි 17 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති මාරක රිය අනතුරු 1,401කින් 1,505 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා. යතුරුපැදිකරුවන් 321ක්, යතුරුපැදිවල පිටපස ආසනයේ ගමන් කළ 102ක්, වියදුරන් 124ක් සහ මගීන් 140ක් මෙම අනතුරු වලින් මියගොස් ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහතා ප්‍රකාශ කළා. මෙයින් වැඩිම මාර්ග අනතුරු සංඛ්‍යාවක් සිදු වූයේ 21 අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ වලදී බවද ඒ මහතා සඳහන් කළා. මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවීම, අපරික්ෂාකාරීව රිය ධාවනය, යතුරුපැදි අධික වේගයෙන් ධාවනය කිරීමේදී වේගය පාලනය කරගත නොහැකි වීම, රේදුරන්ට නින්දියාම මෙම අනතුරු වලට ප්‍රධාන හේතු වී ඇතැයි සේනාධිර මහතා පවසනවා. ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්නද පුවත් එසුරෙන්. තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ. ආයුබෝවන්.
1: තම පවුලේ ජීවිකාව සරි කරලන්නට දෙමාපියන් සෑහෙන දුක් කරදර විඳිනවා. ඒ අතර සමහර තාත්තලා නැත්නම් ස්වාමි පුරුෂයන් කරන සමහර වැඩගෙන නම් දරුවන් හා භාර්යාවන් ඊතරම් සතුටක් දක්වන්නේ නැහැ. හරි හම්බ කරගත් මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් පවුලේ ආර්ථික තත්ත්වයට බාධා ඇතිවිය යැයි ඔවුන් විශ්වාස කරනවා. ස්වාමි පුරුෂයන් එසේත් නැත්නම් පියවරුන් මත්පැන්ට හෝ එවැනි දුරාචාරවලට ඇබ්බැහිවීම නම් මුළු මහත් පවුලටම විශාල ඛේදවාචකයක්. ඉතින් අපි අද අදහස් කළා ස්වාමි පුරුෂයන්ගේ එහෙම නැත්නම් තාත්තලාගේ එවැනි කටයුතු පිළිබඳ කියවෙන ගීත කීපයක් ඔබ වෙත ගෙන එන්නට. මත්පැන්වලට ඇබ්බැහිවන පියෙකු ඉන් මුදවා ගන්නට තම දීනියක් කරන කාරුණික ඉල්ලීමක් අප ඔබ වෙත ගෙනෙන පළමු ගීතින් ප්‍රකාශ වෙනවා. මව පිටරට රැකියාවකදී උපයන මුදල පියා විසින් මත්පැන් පානය කිරීම සඳහා යොදවන විට මේ දීනියට ඒ පිළිබඳව දැඩි කලකිරීමක් ඇති වී තිබෙනවා. දැනුම් තේරුම් ඇති දීනියක් ලෙස ඇතම පියාගෙන් මෙසේ ඉල්ලීමක් කරනවා. මේ ගීතය ගායනා කරන්නේ විශාරද නන්දා මාලනී විසිනි. මත්පැන් බීමේ ආදීනව ගැන තාත්තට කියා දෙන්න ඇය දරන උත්සාහයයි මේ.

සමහර ස්වාමි පුරුෂයන් තාත්තලා මත්පැන් වලට ඇබ්බැහි වෙන අතර තව සමහර අය සූදුවට ලොල් වීමත් ඊතරම් හොඳ දෙයක් ලෙස සැලකන්න බැහැනේ. මේ தත්ත්වය හැම පියෙකුටම ස්වාමි පුරුෂිකටම අදාළ වන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේවායි ආදීනව දැනගෙන එවැනි පුරුදු වෙන වෙලකී තම හරි හම්බ කරගත් මුදල් ඊතමත් පරීක්ෂාවෙන් තම පවුලේ සමාජිකයන්ගේ සුපසිද්ධිය සඳහා යොදවනවා. ඉතින් අපි ඔබ වෙත ගෙනෙන මේ කීතිය ප්‍රකාශ වන්නේ රේසොට්ටු දැමීම පිළිබඳව පුද්ගලිකු පිළිබඳවයි. ප්‍රේම කීර්තිද අලිස්ගේ පද රචනයකට අනුව එච්.එම්. ජයවර්ධන සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ විශාරද සුනිල් එදිරිසිංහ.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ සමහර ස්වාමි පුරුෂයන් පියවරුන් සිදු කරන ලද මුදල් නාස්ති වෙන, තම ශරීර සෞඛ්‍යයට බලපාන සහ පවුලේ ආර්ථික තත්ත්වය පිළිහිමිට බලපාන කටයුතු පිළිබඳ කියවුණු ගීත කීපයකටනේ. මීළඟට ඔබ වෙත ගෙන එන ගීතයෙන් කියවෙන්නේ සුවදුට ඇබ්බැහි වූ ස්වාමි පුරුෂයෙකු ගැන බිරිඳකගේ සිතට දැනෙන සිතිවිලි පිළිබඳ කියවුණු ගීතයකටයි. අකුරු කියවන්නටත් ලියන්නටත් බැරි තම සැමියා දැන් ඉංග්‍රීසි පත්‍රය බලන්නට පටන් අරන්. අකුරු කියවන්න ඉංග්‍රීසි පත්‍රය බලන්න පුරුදු වෙන එක නම් බොහොම හොඳ දෙයක්. ඒත් ඇයි ඇය ඒ පිළිබඳව නොසතුටින් පසුවන්නේ? විශාරද මාලි බුලසිංහල විසින් ගායනා කරන ලබන මේ ගීතේ දිල්තුර චන්ද්‍රපාලගේ පද රචනයක්. සංගීතවත් කොට ඇත්තේ එච්.එම්. ජයවර්ධනන් විසිනි.

කඳස්වරදුන් උදේසා විශේෂ පුද පූජා පවත්වන ඇසළ මාසයේ විශේෂ ඇසළ පෙරහර වීදිවි ගත වීමට මේ සිදුන. මේ ගීතය ගායනයේ ප්‍රවීණ ගායක ධර්මදාස වල්පොල් සූරන්ගේ සත්‍යවතීගේ සංයෝගයක්.

0: මේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: අපේ මෞබිමේ සරුව මනපෙන වෙන පරිසරයේ වර්ණනා කරමින් අනාගත පරප දිවි කරනවන මේ ගීතය ප්‍රවීණ ගායිකා පුණ්‍යාකස්සයාගේ ගායනය ලයිත් කරුණාරත්න සූරින්ගේ අන්නගේ පද රචනයක් වූ මේ පදවැල් වලට උචිත සංගීතයේ සපයන විසාරද කුණිසාර සූරින් විසින්.

0: ඔබගෙන් සමුගෙන එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගෙන් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගෙන් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.